0: ඉන්දියාගේ එම මක්බුල් අඩුතකා ඒගේ පහතුගාවා වාහකතන් අඩුව හාදුමා
1: රාජ්‍යහෙන්දන
0: මේ දුවහුගේ එම්ම ෆුරිහම ෆෙෂුන් කොම්මෙ දුවහකු හෙඳුනු අගඩි ෆනරෑන් හමයිකනි නුවදිහ එකෙම්ම ගහට්ස් දිවහිය පෙමු.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග.
1: ළමයි කෆහ ළමයි

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි FMම ටියුන් කොඳම්.
1: ලායකස් පහ ලවයි.

0: വൈറൽ വൈബ്. വൈറൽ വൈബ്.
1: මෙරුන් ෆයිවා කාඩිබීගේ ගර්ස් ලයික් යුවකී දෙහස් අශාරවනාහර නිරුණු වරන් හික්කෑම් ලවේ. මිලව බිල්බෝඩ් හොට 100 ගේ එවනෑග හැන් හෆ්තාවන්දෙන් ඔයි අද යුටියුබ්ග මිලවය තින් බිලියනවුර ගීන වියස් ලිබුණු. එකකි දායිරතකුන් ෆාහක් කොලවේ සබ්බිස් අංහෙන් කඹලුම් ෆිනිගෙන්දා මිලවෑගේ වීඩියෝ එකී මිලව මශ්ශූර්වී එම්ම පොටු සබබු. මිලවය බිල්බෝඩ් මියසික් එවෝඩ්ස්ක ටොප් හොට 100 සෝංස්ගේ එවෝඩ් ලිබුණු.

0: Viral Vibe. Viral Vibe.
1: දෙහස් බාවිස් වනාහරුගේ වෝල්ඩ් කපකි එකෙක ගොය ගොතුම් වර ෆාහක් කොල්ලෙවුණු වෝල්ඩ් කපේ ෂෝග දෙම්මි හිමනාලා ලවේකී ඒගතෙරෙන් එ සබභේවිස් පුන විධානේ මශුර කේපොප් ලවකිවුන්තෙරයා ජොංකුක්කා ගතරුගේ ලවකිවුන්තෙරයා ෆහදල් කුබේසීගේ ඩ්‍රීමර්ස් වනී සතේකේ වුරෙ ගින ගෞමුගේ ಐටියුන්ස්ක එවවන හෝදාෆා ගතරුගේ බේවි වෝල්ඩ් කප් හුළුම්ගේ රස්මියාතුග මිලව හුෂාලා දිනුමකී මුලි දුනියගේ සමාල්කන් ලිබුණු කමේ මිලවයා බෙස්ට් වෝල්ඩ් කප් එන්තම්ගේ එවෝඩ් ලිප්ෆවේ

0: කොම්ම හප්තායකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනවෑ. හමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු.
1: ඒ

නජාවානකමං හිහි කුර විමිහාය එකලේ ඒෆානු විදාළුවේ තිමංකලේග ෆානුග වාහක තිබාග සාහිබ්මිහාග ගාතුගා කියාදේශේ. ෆහ ඒනාග සාහිබ්මිහාග ගාතුගා එවාහක දක්කං ශෛතෝනා ඒනා හඳානැතිය. ෆහ එකම්ග සබුන් එකලේ ෆානු ජලුගා ඉතුරු එතන් අහරකු හුන්නවියේ.

0: ස්ගෆානු විදාළුවි හමකශවරුම් තිමන්නායම් හුව ෆෙනුගා ඵල හැක්ගෙරි ෆෙනේ ෆෙන්නනී හිකි හැක්ගෙරි එක්ගෙරිතක් කණිකොන්නේ අදි රෝ හැක්කුරාගඩායි හිකි හැක්කුරාගොඩු ෆෙනේ ඒ බොඩුන්නේ තිය බෑමිහුම් හුව ෆෙනුග මාන කියාදේ බයකු කම්ගා වානම අහුරෙන්ගෙ මි හුව ෆෙනා මෙදුගා අහුරෙන්නං ඔළුම් ෆිලුවා දේශෙ.
1: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එකෙම් මෙගහර්ට්ස්.

0: ආයිලාගේ තිරේග එක කොනකටකා ඔන්න මතිවරි ලොයබ්බා කුළුන්.
1: රහමතරින්ගේ මෙදුග ඒකු අනෙකකට්ටකා ඔන්න ගෑක්කමා එහි තිරිකම්.
0: කොමෙ දෙම ෆිදියගේ දෙමදුග ඔන්න ඉතුබාරා හර්ධනා කුළු.
1: މ ުރިހަކަމެއް ඒގެ އެންމެ ފުރިހަމަ ރަނގަޅ ގޮތުކަ ބޭނުންވާ ނަމަ އެކަކު އަނެކަކަށް އިހުތިރާމުކުރު ުހިމު
2: އިހުތިރާމު ކުރައްވާ އިހުތިރާމު ހޯއްދަވާ

0: DDFM නුවදි හේක නබහ
1: රාන්තකා ගුලිපවි ඉක්යාම රීත
2: ලවසා රේ ආතෙස් කුරියේ
3: නුදි හේක මෙගස් DDFM ගේ මේ හැන්ටි බයි ලවත කොමස් පෙරිකෙ
2: දුන් ෆිල්මර් නුනේ කී
0: හම දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැදේ නමුග අබදුවස්

0: promised. Do your thing, honey.
1: හිග්ගෑම් අඩුතක එහාම හිග්ගෑමු මියසිකායකු නොදි හේකෙන්නක හත් දිවහිෙත්.

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: එන් ඉන්සානගේ ශුඌරතකා ඛියාලුත අනෙ ඉන්සානක වාසිල් කොද්දේ එම්මේ අසරුගද වසීලතකි දු මාලුමාතා එකියකි හුනර්තකා තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළෙරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගේ බේනු හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගේ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුමිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැ තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙයකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුළුගෙ බේනුම් කුරුමක් වනී අංගවාෆ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙබ්බුණා නම බුණාම් වානී හෙයොබහෙ හෙයොබහෙ බුණවෙන්නෙන් නම එච්චෙන් නුබුණෙ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගේ කුඩ දරිෆුලද්දින් නසේහතෙග්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොග්ගෙන් බලිබෙදානෙ එකමකු හනුහුරෙගෙන් බයියෙන්නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරෙ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරන්ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්.

යූසුෆ්ගේ ෆානෙ මිකන්තකුන් දුර්හලව වඩාගන්නවාශ අදි කඹලේග කුරිකුර මාෆය දේශ හම කෂරුම් කඹලේග වනී කුව්වෙරින්ගෙ තෙරෙන්නේ.

0: දො ස්්‍රයික කුරිය ගොස්කෙන් එතමස් බඳ කරන එ මහ හඳෑම දොය දෙම් මෙයති දෙන් එමිහුන් අනේ තන් කොලේ ඉලීගව ගොතක පස්පෝට් එද්දේ තො මසැක් එක් කුරිය දො දෙන් එතන දියෑම අදි අනේ තිමන් රටෙස්සේ තරූකෝ බෝඩ පස් කුරවෙනගෙන් හදෑදේන මේ කියාපා වකි අදද දිනීම එකන් කුරේ විදානෙක් කමුග බුණේ කියහාවර දිනීම
1: එල්ලක්ක ෆන්සාසස්
0: එල්ලක්ක ෆන්සාසස් රුපිස් දිනීම එකන් කොද්දේන කම බුණනේ හාද කශවර කොෂේ වකි අදද තිබුණනේ හැම එවරන් එච්චස සමාගන්ද ඉපත හුරිය අසුව
1: දෙන් හදාන් එබ ආවෙ කුඩ කොම්මිහාරු
0: ආහම
1: ආදතු තකයි
0: එහෙන් බලාප හුරීම දො වරන් රංගලුන්ගේ හැම සීදා ආදද තිබුණේ බර සලින්ගේ ඕකේ මිසුවල වර තෆ්සිල් කොමිසෝ ජවාබ බේරු ඉගේ මුන්නේයි මුස්ලිම් කුජ්ජෙක්කන් පවන්නන් ඉගේ හිසාබ කීකොබ
1: එයි මන්දිරක්කාරෙන් හුරස් කොල්ලා එරුග ඒනය අනේ මිස්කිතෙ ෆෙනිගෙන් ඒන දුවෆදානි පවන්ගේ අතුන් දූ කොල්ලාගේ පවන් ඒන ගෙල්ලිගෙන් හෝදා එරුග ගොස්ස ඉන්නානී මිස්කිත් තෙරේග දෙයන්නගෑගේ නමාදකො දවා කුර එහා හිසාබුන් ඒනෙන් ඉගේන ඒ මුස්ලිම් කුද්ජක
0: යෙස් වර රංගලේ හම පුරතම මුස්ලිම් කුද්ජකන්ගේ හිසාාව කේකුරද මීට්කාක ඉගි දෝති පාකිස්ථාන මුන්නි ගොයාගෙන් පවන් පර්සනලේ දාං නිම්මා හිසාාවකී කොවා
1: ඒ ෆාඩෙක්ගේ ඒජෙන්ටක හවල් කුරාණ එම පුරතම පාස්පෝට් හද්දා බෝඩ හුරස්කෝ පාකිස්ථාන ෆොනුවාලා දෙන් කොම් හසිවික්කා ගේකක් ගෙන්ගොස්ගෙන් උලේකම් පවන්න කොම්මස් ගොතකුන් රේකාලෑගෙන් දායරුග ඒති යගීම්වානි යගීම්වගෙන් එහා හිසාපුන් එන බේනුමෙන් නුවන මුන්නී ගොයාගෙන් එහෙම මීහකු දාකන් ඒන අමිල්ලයන් හම කොම්මේ හාලෙක්ගවෙ සේන මම්ම කෑරේ ගෙන්දම් බේනුවානේ
0: වර රංගල තී හැම තිකම්වාගේ දෙමතිී පාකිස්ථාන ඇද්දාම් පිෂි දතුරුග එමිහුන් අදිමාවේ ඩෙසට් මතින් ජී පෙක්ගත් දා බයකා දො එමිහුන් තබුණ දෙ නෙටනවගේ වාහකයා ඒ ජීපන් අරුවෑ දේනී වකි අගේ කියා එමිහු මීහක පහෙඩ් වකි අගේ කියා එහෙම ඒ කියහාවරේ
1: ඒ පන්සවිස් හස් රුපිස්
0: පන්සවිස් හස්රු මිකහලාද ඉගේ තාසෝ මියව මූවි මෝඩ් ගමිසු මිහෙන් කුරා ස්වාතක මිකල් අදතුතක් දෙන් එහා පරිතය නූ වරක් ගෙනකුදින්ගේ ඒකම අසුමි අදතුත හාද පරිතකො ශැති බුණ දනී
1: රුෆියාවීම ද හදා හුණ
0: රුෆියාවී මේච්චියම වරබොඩ බොලුග හරුලා ෆුන්නනි දෝ අසු ඕකේ දෙන් සුවාදකි හර ඇතර නිිය රිපෝටර්ග මකික පවර ක් නිියස් රිපෝටර ලේනු
1: ලේන ර අංගගද ගොල්ලේ
0: වර අංගගද විය ොලේ ඒනගෙන හඳා බෘත හෝ කොන්නම
1: ඒනෙක් කියනි චාන්ද නවාප
0: චාන් නවාප චාබලා දෝ වර නංගල කෙමරාමන් කොමිස් මිහකයි සා චාන්
1: චාන්ද නවාප
0: යා වර ෆක්කයිගේ ලවක ද දානි දෙ ගුරි සවාතක චුන්ග කුරග දෙගති පහු සවාතයගේ උඳ ගූතම ස්වාල්තාසු හාවර ෆිල්ම් බලාපුරීම වර ෆසියකොත් ජවාබ් විස්තේනී ද ඒ මෛතර සුවාත කෑකි ගු මැනිකැස් පද කොල්ලන්න කොඩ හොත් කොලක් පා.

0: ආදීයක මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුග
1: එම්නෙෆස්
2: මොනිෆුයි ෆිලොන්ගේ දායරා එම්මෙ තාජා

0: කොම්ම හප්තා කිවස් හෝම දෝහෝගෙරේ අගඩිපනෑ අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවහි එෆෙමු
1: එහ

කොම්මේ හප්තයි කිවිස් හෝම දෝහගෙරේ අග්ගඩි පනදෑ අමයකනි නෝදිහ එක මෙගහට් දිවහි එෆෙමු ඒ

0: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: අමානත්තරිකමකි මුජ්තමයිග්ගා හුන්නන් ජෙහේ අඛලාකියාතුගේ මෑගඬු එබ්බ මකාරිමුල් අඛලාගුගේ තෙරෙන් හිමනේ එම්මේ මුහිම්මු එක්කන්ත එහෙම් වෙ අමානත්තරිකම් ගුලිෆාවනි ඊමාංකම රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කුරවාෆාවේ ලා ඊමාන ලිමන් ලා අමානත ලහු වලා දීන ලිමන් ලා අහ්ද ලහ මානයි අමානත්තරිකම් නෙම්මීහායන් ඊමාංකමෙන් නෙතේ අදි අහ්ද වෆාතරි නුවා මීහක දීනෙන් නෙතේ අමානත්තරිකමුගේ දායිරායකී ವರ ಫುಳಾ ದಾಯಿರಾಯ ಏಗೆ ತೆರೆಗ ಅಲ್ಲಾಹುಗೆ ಹಗ್ಗುತಕ ಆದಮುಗೆ ದರೀಂಗೆ ಹಗ್ಗುತಂ ಎಕುಲೆವಿಗೆಂಬೆ ಹುರಿಹಾ ಮಸೂಲಿಯತೆ ಏಗೆ ಎಮ್ಮೆ ಮತಿ ದರಜಾಂ ಫೆಶಿಗೆಂ ಎಮ್ಮೆ ದಶು ದರಜೆ ದಾಂದೆಂ ಅಮಾನಾತುಗೆ ತೆರೆಗ ಹಿಮೆನಿಗೆಂಬೆ ದೀನಿ ಗೊತುಂ ತಿಮಾ ಅದಾಕುರಂ ಜೆಹೆ ಕೊಮ್ಮೆ ವಾಜಿಬಕಿ ಅಮಾನಾತೆ ತಿಮಾಯ ತಿಮಾಗೆ ಅಹ್ ಅನಂ ಇನ್ಸಾನ ಕಾದೆಮೆದು ತಿಮಾ ಹಿಂಗಾ ಮುಆಮಲಾತಕುಗಯ್ಯ ತಿಮಾಯ ತಿಮಾಗೆ ವೆರಿ ರಸ್ಕಲಾಂಗ್ಯಾದೆಮೆದುಗೆ ಗುಳುಂತಕುಗ ಅಮಾನತ್

මිහින් තිමංකලේ ෆානුග අරිහං ඒනා නුගනෑනම තිමංකලේ ෆානුග අරිහුන් තියබෑමිහුන්නකම් මිනිදිනුමෙන්නෙති අදිත්‍ය බෑමිහුන් තිමංකලේ ෆානුග අරිහන් නානාශේ.

0: ඒනාගෙ අහ යූසුගෙ ෆානුයාමෙදු තිය බෑමීහුන්නන් ඉතිබාරු කුරි ෆදයිම් මෙනුවී ඒනායාමෙදු තිය බෑමීහුගෙ මච්ච තිමං ඉතිබාරු කුරානේහි ජෙ ෆහෙ අල්ලාහී රක්කාතෙර කුරව්වා එම්මෙ හෙව රස් කලාන්ගේ අදි එකලාන්ගෙයි රහ්ම ලබ්වා එම්මෙ රහ්ම වන්ත රස් කලාන්ගේ
1: දිවහිFM දිවහින් නායකු නොදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝ